0: That's all, folks.
1: See you later.
2: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
3: The following program is in Sinhalese.
4: ඔබ අපදවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: අප සමාජයේ තුළු ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියා වේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචේ විසින් බලය ලබා දී ඇත.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
7: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබසේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයතුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තිය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැන ගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන් හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
8: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෞවුන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
9: Authorized by the Victorian Government, Melbourne.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
10: 3ZZZ.
5: 3ZZZ.
2: 3ZZZ 92.3 FM.
11: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: මෙල්බන් හි විසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව උදෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපලිසෙට් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකලවිධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන අටේ කණිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසර.
1: දවසේ ආරම්භක ගීතය ලෙස තෝරාගත් මේ ගීතේ ගායනය විශාරද මාල්ලි පුලස්සිංහල, පද රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න.

අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ ඩැන්නිනෝන් නිසල අරණ භාවනා මධ්‍යස්ථාන අධිපතිනි ගරුතර පූජ්‍ය පොල්චින්තා මෙහෙණින් වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි ඔබ සැමට සුබ උදෑසනක් වේවා. අද දවසේ ධම්ම චින්තාව තුළින් මම මතක් කරන්නට යෙදෙනවා මේ මාස සැප්තැම්බර් 21 වන දින, ඒ කියන්නේ සවුඳ දිනේ, අපිට ලෝක කෘතවේදීත්වය සිහි කරන දිනය සමරුවා ලෝකයාය. මම හිතනවා ඒක ඉතාම වැදගත් දෙයක්. බුදුජාණන් වහන්සේත් පෙන්වලා දීලා තියෙන ගුණයන් අතරින් ඉතාම වැදගත් ගුණයක්, ඉතාම දුර්ලභ ගුණයක් කියලා බුදුජාණන් වහන්සේ පෙන්වලා දුන්නා කියලා මම ගිය සතියේ මතක් කරා. ඉතින් මේ සතියේත් මම හිතුවා මේක ගැන වචනයක් දෙකක් කියන එක වටිනවා. මොකද අපිට ලෝක කරුණාවන්ත දිනය, පරිත්‍යාගශීලී දිනය කියලා එහෙම දින නැති වුණාට මම දන්නේ තාම. නමුත් මේ ලෝක කෘතවේදී දිනය කියලා එකක් තියෙනවා. කියන්නේ ඒකේ වැදගත්කම මේ රටවල් වල අයත්, බටහිර රටවල් වල අයත් ඒ කියන්නේ තේරුම් අරගෙන තියෙනවා බුදුජාණන් වහන්සේ මේ කියපු දේ කොච්චර වටිනාකමක් තියෙනවද. එතකොට මේකෙදි කියන්නේ මේ අපිට කරන ලද යහපත හඳුනා ගැනීම කවුරුන් විසින් හෝ, සතෙක් හරි සිව්පාවෙක් හරි කෘමියෙක් හරි ස්වභාව ධර්මයේ හරි මිනිස්සෙක් හරි කවුරුන් හෝ වේවා, අපිට කරන ලද යහපත හඳුනා ගැනීම විසය අමතක නොකිරීම සහ ඒ වෙනුවෙන් අපි කෘතවේදී වෙනවා. කෘතවේදී වෙලා අපි ඒක රිටර්න් කරන්න බලනවා මොන විදියට හරි. ඒතර මෙහෙම කරනකොට ඒක ලැබෙන බෙනිෆිට් එකක් තමයි. අර මට ලැබී ඇති දේ ඒ අගය කරන හදවතකින් අපිට හැමතිස්සෙම සතුටින් ජීවත් වෙන්නත් දොරක් ඇරෙනවා. මොකද අපි මේ කාලේ ජීවත් වෙන්නේ හැමතිස්සෙම නැති එකක් ෆෝකස් කරගෙන, හැමතිස්සෙම නෑ නෑ නෑ බලනකොට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි තියෙනවා, බලනකොට සල්ලිත් තියෙනවා, ධනේ බලය ප්‍රසිද්ධිය හැමදේමත් තියෙනවා. හැබැයි අද කාලේ ආයට කොච්චර තිබුණත් මදි. මොකද ෆෝකස් කරන්නේ තියෙන දේ ගැන නෙමෙයි, තියෙන දේ තමුන්ට ලැබෙන්න උදව් කරපු අය ගැන නෙමෙයි. කොයිතරම් අපි එතකොට අකෘතඥ වෙලා නැති නැති දේම ගැන හිත හිත ඉන්න ගිහිල්ලා අපි ඩිප්‍රෙස් වෙලා හිතවල තරහවල් කහට වලුත් බැඳිලා, මොකද එතනට එන්න බෑ තනියම කෙනෙක්ට. ගොඩක් අයගේ උදව් ඕනේ යමෙක්ට යමක් යම් තැනකට එන්න. ගහකටවත් බෑ තනියම වැවෙන්න. පෝර ඕනේ, වතුර ඕනේ, ඔක්සිජන් ඕනේ, නිව්ට්‍රිෂන් ඕනේ, ඔක්කොගෙම ඵලයක් හැටියටනේ. ඉතින් කොච්චර කොට්ටියක් උදව් කරලා තියෙනවද පේන නොපෙනෙන විදිහට. ඒ වගේම තමයි අපි චූටි බබා කාලේ ඉඳලා ඉපදුනාට පස්සේ ගුණාක් අයගේ කිරි, ලේ, දාඩිය, ඒ වගේම ගහෙන් කොලෙන් ඔක්සිජන් ටික අලේ පලේ වැලේ. එතකොට පෘථුවේ තියෙන සාරය, ඇලේ දොලේ තිබිච්ච වතුර, ඒ වගේ සාරය, වාතය, ඔය හැම එකම එකට එකතු වෙලා ඇවිල්ලා තමයි අපිටත් අර පණුව වගේ දඟල දඟල ඉඳලා අතපය දැඩි වෙලා හිටගෙන ඉඳලා ඊට පස්සේ දැන් ලොක්කෝ වගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කෘතවේදී භාවය කියන එකේදී අපිට පේන්න ගන්නවා මේ හැමෝම අනේ අපිට උදව් කරලා තියෙනවා නේද, පේන දේවල් නොපෙනෙන දේවල්. සමහර අය සද්ද කර කර මං ඔබට අච්චර කරා මෙච්චර කරා කිය කිය අනේ සමහර අය මුකුත් කරන්නේ නැහැ. නිහාණ්ඩව අපිට උදව් කළා, නිහාණ්ඩව ඔක්සිජන් ටික දීලා, කෑම ටික දීලා, වතුර ටික දීලා, අපිට පොළොවේ පය ගහලා ඉන්න පොළොවක් හදලා දීලා, ඒ වගේම අපේ තියෙන දේවල් ටික දීලා. ඉතින් අර කෑ ගහන අය විතරක් නෙමෙයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ නිහඬවත් අපි වෙනුවෙන් දේවල් කරන අය ගැන. ඉතින් එතකොට ඉරහඳේ ඉඳලා අර ස්වභාව ධර්මයේ ඉඳලා වැටෙන්නේ එතනට. ඒ අය කියෝ කියෝ නෙමෙයි කරලා තියෙන්නේ, නිහඬවම අපිට සේවයක් කරලා. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. එහෙම ඒ නිහඬව සේවය කරන ගහක් කොළක් යට හරි වාඩි වෙලා ඉඳලා අපි යනකොට අපිට සංඝයා වහන්සේලාට කියනවා, ඒක අපේ විනය නීතියේ තියෙනවා, අපිට බෑ ඒ වාඩි වෙලා හිටපු ගහේ කොළයක් හරි අත්තක් හරිවත් කඩාගෙන යන්න. තහනම් එහෙමවත් හිංසාවක් කරන්න අපි සිහියට ගන්න ඕනේ. අපිට හෙවන දුන්න, අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන ඔක්සිජන් ටික දුන්න, නැත්නම් අපි ඔක්සිජන් සිලින්ඩරයක් බැඳන් යන්න එපැයි අපේ කරේ. ඩොලර් කොච්චරක් ගෙවන්න වෙනවද පහුගිය කෝවිඩ් කාලේ මතකනේ, ඔක්සිජන් ගන්න කොච්චර මිනිස්සුන්ට වියදම් ගියාද කියලා. ඉතින් ඒ වගේ අපිට මේ නොමිලි ලැබෙන දේවල් ටික අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. එතකොට අපි ගහකොළ කඩන්නේ, ඒකට හිංසා පීඩා කරන්නේ. අපි මේ දේවල් දරුවන්ට කියලා දුන්නම මම අද දකින්න දෙයක්, දරුවෝ පාක් එකකට ගියාම, ගෙදර දොරේ අන්තැනකට ගියාම මේ ගහකොළක් ළඟ හිටගෙන ඉඳි නිකන් ඉන්න බෑ. කොළයක් කඩනවා, පොඩි කරනවා. නමුත් මේ කිසි දෙයක් අපි කරන්නේ නැහැ. දේවල් වලට ආදරය කරන්න ගන්නවා. අපි මෛත්‍රිය කරුණාව අපි දක්වන්න පටන් ගන්නවා මේ කෘතවේදී බව වැඩෙනවා නම්. ඉතින් මං හිතනවා අපිත් මේක වඩාගෙන ඒ වගේම වැඩිහිටියෝ හැටියට දරුවන්ටත් මේක හැම තිස්සම කියලා දෙන්න, පෙන්වලා දෙන්න බුදුරජාණන් වහන්සේ ඇයි මේ කෘතවේදී භාවය මෙච්චර අගේ කෙරුවේ. ඒ වගේම මේක වඩා ගන්න හරි දුර්ලභයි. මේක හරි අමාරු කාර්යයක්. ඒකයි මේක දුර්ලභ වෙන්නේ. මේක ඇනෑන කියලා දීලා අපිම හිත හිතෝනේ වඩා ගන්න. ඉතින් ඒ නිසා අපේ කාර්යභාරය අපි ඉටි කරමු. එතකොට මේ ලෝකේ හැමෝටම හොඳට ඉන්න පුළුවන් වෙන සාන්ත සාමකාමී ලෝකයක් බිහි වේවි. සුන්දර හදවත් තියෙන, සොෆ්ට් වෙච්ච, බොහොම සැහැල්ලු මුරුදු හදවත් තියෙන, මෛත්‍රී සහගත හදවත් බිහි වේවි. ඉතින් මෛත්‍රිය වැඩෙන්නත් මේක මුල් වෙනවා. ඉතින් මේක අතාරින්න බැරි ගුණයක්. ඉතින් මම හිතනවා ඔබත් මමත් ඒ යුතුකම් වගකීම් ටික අපි මේ ඉන්න සමාජයට අපි ඉටු කරමු, ස්වභාව ධර්මයට. එතකොට මේ සමාජය, මේ ස්ථාන, ස්වභාව ධර්මයේ පෘථුවිය, අපි වාසය කරන තැන බොහෝම පරිසර හිතකාමී, අපිට ජීවත් වෙන්න හිතකාමී පරිසරයක් බවට පත්වේවි. හොඳයි, එහෙමනම් සියලු දෙනාටම සිහිපත් කරනවා ධම්මේ හවේ රක්කති ධම්මචාරී. අපි මේ විදිහට ධර්මයේ හැසිරෙනකොට ධර්මතා විසින්ම අපිව රකින්න ලැබේ කියලා. හොඳයි, එහෙමනම් ඔබ සැමටම තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි, සුවපත් වේවා, උතුම් නිවනම වේවා, සුඛී හොතු.
1: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
2: සහෝදර සහෝදරීනි, අද සාමාන්‍ය සමයේ 26 වන ඉරුදින අප සම්විධානන් වහන්සේගේ ජීවමාන වචනය අපි හැම කෙනෙකුටම ජීවය දෙනවා. ඒ ජීවයෙන් අපි හැම කෙනෙක්ම ශක්තිමත් වෙනවා. අපේ ජීවිත රඳා පවතින්නේ ඒ ජීවමාන ස්වාමින් වහන්සේ තුළයි. එසේනම් ජේසුස් වහන්සේ අද දවසේදී අපි හැම කෙනෙකුටම උපමාවක් ඉදිරිපත් කරනවා. මේ උපමාවේ ඉන්න, එහෙමත් නැත්නම් මේ උපමාව නියෝජනය කරන මේ චරිත අද අපගේ ජීවිත චරිතයි. එමන්දයත් මේ මිදිවත්ත හිමි මිනිස්සයාට දරුවෝ දෙදෙනෙක් හිටියා. ඔහු වැඩිමලා ළඟට ගිහිල්ලා කියනවා මිදිවත්තේ වැඩට යන්න කියලා. ඔහු නොයමි කියලා පිළිතුරු දෙනවා. පස්සේ ඔහු පසුතැවිලි වෙලා මිදිවත්තේ වැඩට යනවා. ඉනනතුරුව මේ මිනිසා තමන්ගේ දෙවෙනි බාල පුතාටත් යෝජනා කරනවා මිදිවත්තේ වැඩට යන්නට කියලා. බාල පුතා යන්නම් කියලා ගියේ නැහැ. ඉනනතුරුව අපි දකිනවා පළමුවෙන්ම, එහෙමත් නැත්නම් වැඩිමල් පුත්‍රයා පසුතැවිලි වෙලා ඔහු මිදිවත්තේ වැඩට යනවා. ප්‍රේමවන්තේනි, ගැටලුව කුමක්ද? මේ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කළේ කවුද? එය ඉතාමත්ම පැහැදිලි. වැඩිමල් පුත්‍රයා අකමැති කියලා, නමුත් නැවත දෙවනුව ඔහු මිදිවත්තේ වැඩට ගියා. එහෙමනම් අනිවාර්යෙන්ම මේ වැඩිමල් පුත්‍රයා පියාගේ කැමැත්ත ඉටු කළා. ප්‍රේමවන්තේනි, ජේසුස්

0: දුක් වෙන්නට පුළුවන්, ලත වෙන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ අපගේ ජීවිත දන්නවා. ස්වාමීන් වහන්සේ අපිට අයහපතක් වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසාම උන්වහන්සේ අපි හැම කෙනෙකුටම ප්‍රකාශ කරන්නේ ඔබත් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඔබටත් ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ පාපය එක්ක ස්වාමින් වහන්සේ වෙතට යන්න. උන්වහන්සේ දන්නවා ඔබට හංගන්නට බෑ. ඔබ හංගන්නට උත්සාහ කෙරුවත් එය සංගවන්නට බැරි බව ඔබ මතක තියාගන්න. ස්වාමින් වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරන්නේ ඉන්න විදිහට එන්නට කියලා. අපි සූදානම්ද ඉන්න විදිහට ස්වාමින් වහන්සේ වෙතට යන්නට? ස්වාමින් වහන්සේ ඒ නිසා අපිට යම්කිසි බලාපොරොත්තුවක් දෙනවා. කුමක්ද ඒ බලාපොරොත්තුව? අය කැමියොත් වෙසඟනොත් ඔබට පළමුවෙන් දිව්‍ය වහන්සේගේ රාජ්‍යයට පැමිණිති. ඒ අයට දේව රාජ්‍යයට ඇතුල් වෙන්නට පුළුවන් නම් ඇයි අපිට බැරි? අපි හැම කෙනෙකුටම ඒ දේ කරන්නට පුළුවන්. එයයි අපගේ බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන අපි හැම කෙනෙක්ම අද දවසේදී ආරක්ෂා කරමු. ස්වාමීන් වහන්සේගේ බහුල ආශිර්වාදය අපිට දානය කරන ලෙස අපි ස්වාමින් වහන්සේ යදිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සෙක්වා සියලු බලද්දී මහත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සෙක්වා.
1: You're listening to 92.3 FM, Radio 3000.
2: Me, 3000 ගුවන් විදුලියේ සිංහල සේවය. FM 92.3.
3: CT ප්‍රනාන්ද විසින් සංගීතකට ගය ඇති මෙම ගීතය කරත්ති උපයෝග කරගෙන සැකසගත් ප්‍රවාහන මාධ්‍යගෙනත් එහිදී ඇතු දුෂ්කරතා ගැනත් කියවෙනවා. පද රචනයේ RNH පෙරේරා.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් මස් කාලයේ සෑම සෙනසුරාදා දිනකම සවස පහට භාවනා වැඩසටහන ආ පූජාවෙන් පසු රාත්‍රී 8ට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. මස් කාලයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8ට ධර්ම සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා ආමතන්න විහාරස්ථානය 97.2.6.2.7.5 දාම් නිකේතනයේ යුරෝප්. පස් කාලය තුළ සැම ඉරිදාවකම පසුරු 5 to 6 දක්වා ධර්ම දේශනය පැවැත්වේ. දහම් නිකේතනයේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම වාර්ෂික සෙත් පිරිත් දේශනය ඔක්ටෝබර් මස 24 වෙනි සෙනසුරාදා පසුරු 5 to 10 දක්වා. කඨින මහා පින්කම නොවැම්බර් මස 8 වෙනි ඉරිදා පෙරවරු 8:30 ආරම්භ වේ. එදිනට වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් 5 අංකයට කතා කර පිරිකර වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න මාලා 0.401, 917, 560. ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ ඩැන්ඩිනොම් වස්සාන කාලය තුළ සිදු කරන පින්කම් ඔක්ටෝබර් 3 වෙනිදා රාත්‍රී 7ට ධර්ම දේශනාවක්. ඔක්ටෝබර් 10 වෙනිදා නවගුණ පූජාව රාත්‍රී 7ට. ඔක්ටෝබර් 17 වෙනිදා මාසික සීල භාවනාව උදේ 9 සිට සවස 5 දක්වා. ඔක්ටෝබර් 24 වෙනිදා රාත්‍රී 8ට ධර්ම දේශනාව. ඔක්ටෝබර් 31 වෙනිදා විශේෂ භාවනා වැඩසටහනක් උදේ 9 සිට සවස 4 දක්වා. රාත්‍රී 7ට 8:20 බුද්ධ පූජාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97.94.94.92. රොක්පෑන් පාරමිතා බෞද්ධ විහාරස්ථානය ඔක්ටෝබර් මස 3 වෙනි සෙනසුරාදා රාත්‍රී 7 සිට විශේෂ ධර්මදේශනයේ පූජ්‍යපාද කැලණියේ අදිත මා හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබයි. ඔක්ටෝබර් මස 10 වෙනිදා තරුණ දරු දැරියන්ගේ ධර්ම සාකච්ඡා සීල භාවනා වැඩසටහන සවස 5 සිට රාත්‍රී 7 දක්වා සිදුවේ. ඔක්ටෝබර් මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 6 සිට 8 දක්වා රන් මැලිසෑය ගී සමාධිය කීස්බරෝ බැංක්සියා තියටෙහිදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.47.19.2. කීස්බරෝ ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසලේ දරුවනට බුදු දහම යහපත් සාර ධර්ම බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු 1ට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30 ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15 ආරම්භ වේ. ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. මහා මෙවුනාව සිංහල ලැංග්වේජ් ස්කූල් මෙල්බර්න්. ශ්‍රී ලංකාවෙන් මෙරටට පැමිණ සිටින බොහෝ පවුල් අප විසින් දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන මෙම සේවාවන් පිළිබඳ තවමත් දැනුවත් නොවී සිටිය හැකියි. එබැවින් ඔබගේ ඥාතියෙකුගේ මිතුරෙකුගේ හෝ හිතවතෙකුගේ දරුවෙකුට මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනවත් වේයි ඔබ සිතන්නේ නම් අපගේ ඉරිදා දහම් පාසල් පිළිබඳ ඔවුන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ දරුවාටත් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ දහම් අධ්‍යාපනය ලැබමින් සිංහල භාෂාව හා අපගේ වටිනා සංස්කෘතික උරුමය ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙන්න. 2027 වසර සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ මේ දිනවල සිදු කෙරේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න සම්පත් පෙරේරා මවුන්ට් එවලින් ඉරිදා දහම් පාසල් විදුහල්පති 0.41.8.24.213
2: ලයන්ස් ක්ලබ් ඔෆ් රෝවිල් විසින් ශ්‍රී ලංකා වාසී ජනතාවට ඇරයුමයි. ලංකාවේ කැටරැක් රෝගෙන් පෙළෙන දුගී ජනතාවට පිළිසරණක් වීම සඳහා ඔක්ටෝබර් මස 3 දින ජයන් විල්සන් කමියුනිටි සෙන්ටර් නොම්බර 92 හෝල්ටන් රෝඩ් නෝබල් පාර්ක් 3175 සවස 6 සිට රෑ 12 දක්වා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත. පසුගිය වසරේ මෙවැනි කටයුත්තක් කිරීමෙන්
1: ලබාගත් මුදලින් රෝගීන් 563 දෙනෙකුට ඇස්පෙනීම ලබා දීමට හැකිවිය. මෙවරත් අපගේ බලාපොරොත්තුව එවැනිම ජනකොටසකටම ඇස්පෙනීම ලබා දීමටයි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබගේ සහාය අවශ්‍ය බැවින් ඩොලර් 60කට වැඩිහිටියන්ටත් අවුරුදු 12න් 15 අයට ඩොලර් 25ක් වැනි ඉතා සුළු මුදලකට අපගෙන් ටිකට් පතක් ලබාගෙන මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අපට සහාය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. වැඩි විස්තර සඳහා අමතන්න හේමා 0624-868-831 ශ්‍රී 0422-886-112. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදන වල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලබන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලිලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල @yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලීන විටදී කළු තින්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423-047-24.

0: ආයුබෝවන් මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි ඉරිදා වැඩසටහන ආයුබෝවන් මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ගෙනෙන මම ජයන්ත අමරතුංග ප්‍රථමයෙන් පුවත් සිරස්තල 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 95කින් සම්මතයි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද ගමන් කරමින් සිටුනේ එකම මගක බෑ වූ දෙවනි පරපුර පක්ෂ නායක උවිදු විජේවීර පවසයි. එක්සත් ජාතීන්ගේ 81 වෙනි මහා මණ්ඩල සැසිය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිව්යෝක් නුවරට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අල්ලස් ලබා දුන් බවට සැකපිට ක්‍රිස් ට්‍රාන්ස්වර්ක් සමාගමේ අධ්‍යක්ෂකවරියක් රක්ෂිත බන්ධනාගාරයට ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු භාවිතයෙන් රුපියල් කෝටි 1400 කලාභයක් සිදු ඇතැයි රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වාගෙන් අනාවරණයක්. නැගෙනහිර පළාතේ සිංහල ගොවි ජනතාව පළාතෙන් ඉවත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් ඉල්ලා සිටි. හිජාබේ පැළඳීමේ අයිතිය සහ රාජ්‍ය තනතුරු වලට සමානත්වයක් අවශ්‍යයි මුස්ලිම් කොංග්‍රසය ඉල්ලයි. ඇමරිකාව ඉදිරියේ දන නමන්නේ නැතයි ඉරාන ජනාධිපතිවරයා කියා සිටි. නිල සංචාරයක් අනුමින් චීන ජනාධිපතිවරයා වොෂින්ටනය වෙත දැන් පුවත් සවිස්තරව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 95ක විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී පක්ෂව ඡන්ද 158කුත් විපක්ෂව ඡන්ද 63කුත් හිමි වූ අතර කිසිවකුත් ඡන්දය දීමෙන් වැළකී නොසිටි බැවුද සඳහන් වෙයි. මේ අතර මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුව තුළ සුළු බෙදීමක් ඇති වූ බැව් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සිය අදහස් දක්වමින් කියා සිටියේය. මේ අතර 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන 50 කිටුම්පත මගින් රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා සාධාරණත්වයට බරපතල හානියක් සිදුවන බවත් එය කිසියම් පිරිසකගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයක් බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කොට සිටි. පාර්ලිමේන්තු විවාදයට එක්වමින් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සාධාරණ අධිකරණ ක්‍රියාදාමයකට පටහැනි බවත් එහි දැඩි පරස්පරතාවයක් පවතින බවත්ය. වත්මන් අග්‍ර විනිශ්චකාරවරයාගේ දුර කාලයට අදාළව වසර 6 සීමාව බල නොපාන පරිදි සඳහන් කර ඇති ව්‍යවතිරේකයන් කිසිසේත්ම නීතිමය මූලධර්මවලට අනුකූල නොවන බවද හෙතම පෙන්වා දෙයි. එමෙන්ම මිනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 70ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා දක්වන අදහස් සම්පූර්ණයෙන්ම වැරදි බවත් 2015 2019 කාලයේ පැවති ව්‍යවස්ථා සංශෝධන වාර්තාවල එවැනි යෝජනාවක් කිසිසේත්ම නොතිබී බවද ඒ මහතා ප්‍රකාශ කොට සිටී. මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේදී දිසා විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොතකා හැරීම සහ වැඩ බලන අග්‍ර විනිශ්චකාර ධූරය සඳහා වසර 225ක පාරම්පරික සම්ප්‍රදාය කඩ කරමින් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා මගහැර කටයුතු කිරීම මගින් ආණ්ඩු අධිකරණ පද්ධතියට අනිසී බලපෑම් එල්ල කරන බවටද හෙතම චෝදනා කරයි. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම ගමන් කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වෙනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකර සිදු කරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැති කරගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා පෙන්වා දෙයි. ජනතාව වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූයේ පවතින ජ්‍යෙෂ්ඨ හා අසාර්ථක දේශපාලන ක්‍රමවේදයේ සම්පූර්ණ වෙනසක් මිස පැරණි ක්‍රමේ නැවත අලුත් වැඩියා කිරීමක් නොවන බවද ඔහු විසින් කියා සිටි. ඔහු පෙන්වා දෙන්නේ 1977 දී හඳුන්වා දුන් විවෘතාර්ථිකය සහ 78 ව්‍යවස්ථාව මගින් නැති කළ ඒකාධිපති පාලන රටාව තවමත් නොවෙනස්ව පවතින බවයි. පසුගිය කාලය පුරාම බලයට පත් වූ විවිධ ආණ්ඩු තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ගෙනා බවත් වත්මන් පාලනය යටතේද සිදුවන්නේ එම පැරණි ක්‍රමය ඉදිරියට ගෙන යාම බවත් ඔහු විසින් වැඩිදුරටත් කියා සිටි. ආණ්ඩුවට ලැබී ඇති 3-2 බලය සමස්ත ජනගහනයේම මතය නිරූපණය නොකරන බව පෙන්වා දුන් උවිදු විජේවීර මහතා ඡන්දය භාවිතා නොකළ විශාල පිරිසක් ඇතුළු මහජනතාව මෙවැනි තීරණ කෙරේ අප්‍රසාදයෙන් පසුවන බැවින් මෙවැනි සංශෝධනවලට දීර්ඝායුෂ නොමැති බවද අවධාරණය කොට සිටී. මේ අතර 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී 3-2 බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකිවීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද එමගින් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික හෝ සමාජීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බැව් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාර්යවසම් මහතා පවසයි. ඔහු සිය යුටියුබ් නාලිකා ඔස්සේ පෙන්වා දෙන්නේ මැතිවරණ සමයක් නොවන වකවානුවක ජනාධිපතිවරයා රට පුරා යමින් ජනරැලි පැවැත්වීමට තීරණය කර ඇත්තේ ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය පහත වැටීම නිසා බවයි. එමෙන්ම ජනාධිපතිවරයා එම ජනරැලිවලදී පෙන්වා දුන් ආකාරයට විශ්වවිද්‍යාල 50ක් තැනීම, නව වැව් 350ක් නිර්මාණය කිරීම, 4G කුළුණු 1000ක් පිහිටවීම සහ රාජ්‍ය සේවයට 21,000ක් අලුතින් බඳවා ගැනීම වැනි ඉටු කිරීමට අපහසු පොරොන්දු ලබා දෙන බවද ඔහුගේ විවේචනවලට ඇතුළත් වෙයි. විශේෂයෙන්ම විදුලි දුම්රිය පිළිබඳ සිහින මවනවාට වඩා පසුගිය දා අපතා තත්වයට නිසා හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ යථා තත්වයට පත් කිරීමත් අමතර කොටස් නොමැතිකමින් දහවෙනින් ඉවත් කර ඇති දුම්රිය එන්ජින් අලුත්වැඩියා කිරීමත් වහා කළ යුතු බවද ඔහු විසින් සඳහන් කරයි. එසේම ලෝක බැංකු දත්ත උපුටා දක්වමින් රටේ ජනගහනයෙන් 16.5% තවමත් දරිද්‍රතා සීමාවෙන් පහළ ජීවත්වන බවත් ජනතාවගේ ආහාර වේල් පවා සීමාවෙහි ඇති පසුබිමක ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සාර්ථකකක් නොවන බවද කාර්යවසම් මාතා අවධාරණය කොට සිටී. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 මහා මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව සඳහා නිව්යෝක් නුවර බලා පිටත් යන බැව් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව අමාත්‍යවරයා සැප්තැම්බර් මාස 26 නිව්යෝක් නුවර බලා පිටත්ව ගිය අතර සැප්තැම්බර් මාස 28 පැවැත්වෙන මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදයට සහභාගී වී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වෙයි. මෙම සංචාරය අතරතුර විජිත හේරත් මහතා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කොට සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක වරියක වන ජානකී සිරිවර්ධන ලබන ඔක්තෝබර් මාස 6 දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කොට ඇත. අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය මෙම විමර්ශනයට අදාළව මේ වන විට සැකකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබා දෙන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කොට තිබේ. මෙම සැකකාරී අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂක අමා විජේසිංහ කියා සිටියේ එම කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙකී විමර්ශන ආරම්භ කළ බවයි. එම විමර්ශනයේදී අනාවරණ වූ කරුණුවලට අනුව කොටුව ට්‍රාන්ස්ෆර් චතුරස්‍රයේ පිහිටි ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ක්‍රිස් ට්‍රාන්ස්ෆර් පුජලික සමාගමට පිරිනැමීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂකවරිය වශයෙන් කටයුතු කරමින් සිටි මෙම සැකකාරිය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක තුටුපඳුරක් ලබා දී තිබෙන බවදයි. අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් ඉන්දියානු ජාතිකින් දෙදෙනෙකු වන අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා සමග ජානකී සිරිවර්ධන ඇමති මෙම සැකකාරිය කටුකොත්තු කර තිබෙන බවද පෙන්වා දෙයි. මෙකී සැකකාරියට අදාළ සමාගමේ කටයුතු මූල්‍ය තත්ත්වයන් වගේම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන බවත් මෙම අල්ලස් මුදල ලබා දීමේදී සැකකාරිය නිර්දෝෂී මනසකින් යුතුව කටයුතු නොකොට ඇති බවත් ඒ පිළිබඳ හොඳින් දැනුවත්ව නිවැරදි නොවන චේතනාවකින් කටයුතු කර තිබෙන බවද කරුණු අනාවරණය වී ඇති බවත් එම නීති අධ්‍යක්ෂකවරිය විසින් පෙන්වා දී ඇත. මෙම අල්ලස් මුදල මේ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කරන නිමල් පෙරේරා නමැත්තාගේ බැංකු ගිණුමක් කරා ලබා දී තිබෙන බවටද කරුණු හෙළි වී ඇති බවත් ජීවිත තර්ධන හේතුවෙන් නිමල් පෙරේරා නමැත්තා මේ වන විට ඔස්ට්‍රේලියාවට ගොස් එහි වාසය කරන අතර තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවට දැනුම් දී ඇති බවද සඳහන් කර සිටී. ප්‍රමිතියෙන් තොර බාල ගල්ලඟුරු භාවිතය හේතුවෙන් රජයට රුපියල් කෝටි 1400ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බැව් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළූ බවෙහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අනාවරණය කරයි. අපනෑන කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය පනත්තුටුම් පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විභාගයට එක්මින් මන්ත්‍රීවරයා මෙම සඳහන ඉදිරිපත් කොට සිටී. එම වාර්තාවට අනුව බාලගල්ලඟුරු ගැටලු හේතුවෙන් විකල්ප වශයෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා පමණක් රුපියල් කෝටි 800ක සෘජු පාඩුවක් සිදුව ඇති අතර තවත් රුපියල් කෝටි 400ත් 600ත් අතර මුදලක වක්‍ර පාඩුවක් සිදුව ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. විදුලි ගාස්තු සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කර ආචාර්ය හර්ෂද සිල්වා මහතා විදුලි බිල 33%කින් අඩු කරන බවට බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළද වත්මන් ජනාධිපතිවරයා පත්වන විට රුපියල් 30ක්ව පැවති ඒකකයක සාමාන්‍ය මිල මේ වන විට රුපියල් 35 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සිදුව ඇත්තේ විදුලි බිල 17%කින් වැඩිවීම බවත් සඳහන් කර ඇත. එසේම රුපියල් 20කට LNG ලබාගෙන විදුලිය නිපදවන බව පැවසුවද මේ වන විට බලාගාර සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ ඩීසල් මගින් බවද පෙන්වා දෙයි. නැගෙනහිර පළාතේ මයිලන්ත මඩු සහ මාධවනේ ප්‍රදේශවල පවතින පාරම්පරික තනබිම් ගැටලුව මුල් කරගනිමින් සිංහල හා දෙමළ ජනතාව අතර වාර්ගික නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවත් ඊට රජය වහා විසඳුම් ලබා දිය යුතු බවත් ඉලංගේ තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් ශ්‍රාමසානිකම් පාර්ලිමේන්තුවේදී පවසයි. මයිලන්ත මඩු සහ මාවල්නේ තනබිම්වල ප්‍රදේශවල අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් වහා ඉවත් කිරීමට පියවර ගත යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා හානියට පත් ඉඩම් කඩනමින් යථා තත්ත්වයට පත් කර පශු සම්පත් ගොවීන් සඳහා ප්‍රමාණවත් තනබිම් ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නීතියානුකූලව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි. මඩකලපෝ දිස්ත්‍රික්කයේ කිරාන් සහ චෙංකලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පිහිටි මෙම පාරම්පරික තනබිම් දශක ගණනාවක සිට කිරිගොවීන් විසින් භාවිතා කරනු ලබන බවත් විරෝධතා නඩු මාර්ග සහ රජයේ පොරොන්දු හමුවේ පවා අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම නිසිලෙස සිදු නොවීමෙන් ගැටලුව උග්‍ර වී ඇති බවත් පවසයි. නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරියක් මෙන්ම ඇතම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙම ගැටලුව පිටුපස සිටිමින් ජාතිවාදී ගැටුම් ඇවිලීමට උත්සාහ දරන බවටද ඔහු විසින් චෝදනා කර සිටී. මේ අතර දිවුලපතාන ප්‍රදේශයේ සිංහල ගොවීන් තම ගොවි බිම් වලින් ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 8 පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් වාර්තා දක්වයි. කෙසේ වෙතත් මෙම තීරණාත්මක රැස්වීම සඳහා අදාළ ප්‍රදේශයේ ගොවි සංවිධාන කිසිදු නියෝජනයක් කැඳවා නොමැති බවද හෙළි වී ඇත. නැගෙනහිර අසරණ වූ සිංහල ගොවීන් වෙනුවෙන් අමාත්‍ය ලාල්කාන්ත මහතා පෙනී සිටින්නේද නැතොත් රාසමාණික මහතා ඇතුළු පිරිස සතුටු කිරීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව මේ වන විට ගොවි ජනතාව අතර දැඩි අවධානයක් සහ සංවාදයක් නිර්මාණය වී ඇති බැව් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මුස්ලිම් ජනතාව රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ප්‍රේක්ෂකයන් ලෙස නොසලකා රාජ්‍ය ආයතන සහ තීරණ ගන්නා මණ්ඩලයන්හි සමායිතිවාසිකම් සහිත පාර්ශවකරුවන් ලෙස පිළිගත යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 132 මහා නියෝජිත සම්මේලනයේදී ප්‍රකාශ කර සිටි. පක්ෂ නායක රවුෆ් හප්කින්ගේ ප්‍රධානත්වයෙන් කාතන් කුඩි හිස්බුල්ලා සංස්කෘතික ශාලාවේ පැවති මෙම සම්මේලනයේදී මෙකී තීරණාත්මක යෝජනාවලිය සම්මත කරගන්නා ලදී. රාජ්‍ය ආයතන කොමිසම් සභා මණ්ඩල සහ අනිකුත් ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත්වීම් ලබා දීමේදී දක්ෂතාව සහ සුදුසුකම් පදනම් කරගනිමින් කිසිදු වෙනස්කමකින් තොරව මුස්ලිම් නියෝජනය තහවුරු කළ යුතු බව 6 ඉහළ මුස්ලිම් පාසල් සිසුවියන්ට පාසල් නිල ඇඳුම් රාමුව තුළ සිටිමින් සල්වාර් සහ හිජාබ් පැළඳීමට අවසර දීම මුස්ලිම් හෙදියන් සහ සෞඛ්‍ය සේවකින් සඳහා හිජාබ් සහිත නිල ඇඳුම් හඳුන්වා දීම මෙන්ම ආරක්ෂක අංශ සහ පොලිසිය තුළද රාජකාරී ආරක්ෂාවට බාධා නොවන පරිදි හිජාබ් පැළඳීමට හැකිවන පරිදි නිල ඇඳුම් සංශෝධනය කිරීම ඔවුන් විසින් සම්මත කොටගෙන ඇත. LTTE සංවිධානය විසින් ඉවත් කරන ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ ඉඩම් අයිතිය නැවත ලබා දීම COVID-19 වසංගත සමයේදී ආගමික විශ්වාසයන්ට පටහැනිව බලහත්කාරයෙන් ආදාහනය කරන ලද මුස්ලිම් ජාතීන්ගේ පවුල්වලට වන්දිසා සහන සැලසීම ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත වසා දමන ලද පල්ලි නැවත විවෘත කිරීම, ක්වාසි අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම පිරිවෙන් අධ්‍යාපන පනතට සමානව මද්‍රසා පාසල් අධ්‍යාපනයේද අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒමට අදාළ නීති සම්පාදනය කිරීම යන යෝජනාද මෙහිදී සම්මත කොට ඇත. මෙම නියෝජිත සම්මේලන අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ නායක HMM අශ්‍රප්ගේ 26 වැනි ගුණ සමුරුද්ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සුළුතර කටයුතු අමාත්‍ය එම් ෂජාහාන් ප්‍රධාන ආරාධිතයා ලෙසද සහභාගී වී ඇත. දැන් විදෙස් පුවත්. ඇමරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටකත් දන නොනමන බව ඉරාන ජනාධිපති මසූද් පෙෂස්කියන් අවධාරණය කරන බය විදේශ මාධ්‍ය වාර්තා දක්වා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 81 වැනි සැසිවාරයේදී රාජ්‍ය නායක සමුළුව අමතමින් ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ගැටුම් විසඳා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය මත විශ්වාසය තබමින් කටයුතු කරන බවයි. ඉරාන ජනාධිපතිවරයා සැසි අමතන අවස්ථාවේදී ඔහු ඇමරිකානු ප්‍රහාරවලින් මියගිය කුඩා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සිය කතාව සිදු කර තිබුණු බවත් එකී මාධ්‍ය වාර්තා සඳහන් කොට ඇත. එසේ වෙතත් ඉරාන රාජ්‍ය නායකයා මහා මණ්ඩලයේ ඇමතීමට සූදානම් වන අවස්ථාවේදී ඇමරිකානු නියෝජිතින් සභා ගර්භයෙන් පිට ගොස් තිබු බැව් එකී විදේශ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඇමරිකානු නිල සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකා වොෂින්ටන් නගරයේ තදාසන්නව පීටියන් රූස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති ෂී ජින්පින් විසින් මෙමි රාජ්‍ය සංචාරයට එක්ව සිටි. එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්, ෂී ජින්පින් මහතා සහ පෙන් ලියුආන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක් බැවකි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අදරණීයමිත සතියේ සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනයේ අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.
1: මේ ත්‍රිචබසෙන් ගුවන් විදුලියේ සිංහල සේවය. FM 92.3.
2: අපි ගිය සතියේ දැනුම් දුන් පරිදි සිඟිති දහම් මම්පෙත 2026 විවිධ ප්‍රසංගයේ සැප්තැම්බර් 20 වන ඉරිදා ස්ප්‍රින්ග්වේල් සිටි හෝල් හිදී ඉතා සාර්ථකව පවත්වලා තිබුණා. අපේ දූදරුවන්ගේ ජීවිත ගුණදහමින් සුපෝෂණය කිරීමත්, දහම් අධ්‍යාපනය තුළින් යහපත් ගුණාංග වර්ධනය කිරීමත්, සිංහල භාෂාව සහ ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමය ඉදිරි පරම්පරා වෙත රැගෙන යාමේ අරමුණෙන් මහමෙවුනාව, මවුන්ට් එව්ලින්, වෙස්ට් සහ ජේතවන අසපුවල සිංහල සහ දහම් පාසල්වල විවිධ වයස්කාණ්ඩවල දූ දරුවන් නාට්‍ය, කවි, ගීත ගායනා, නර්තන සහ විවිධ නිර්මාණාත්මක අංග රැසකින් මෙම ප්‍රසංගය වර්ණවත් කළා. ඉතින් එම ප්‍රසංගයේ යශෝදරා වත නම් වූ අසිරිමත් කතා පුවතට දූ දරුවන් ඉදිරිපත් කළ කවි ගායනා කීපයක් සහ නරසිංහ ගාථා කීපයකට අපි දැන් සවන් දෙමු.

0: Navenir mane. Melbourne නුවර වෙසෙන අපේම නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇගීමේ කාර්යයක්. රුහණ කරුණාරත්න ඉදිරිපත් කරයි.
1: ඔබ අහලා තියෙනවනේ ක්‍රිකට් ශෛලිය ගැන. චිරාගත සම්ප්‍රදානයේ කූලක මනමාලියක් මනමාල මහතෙක් සමග මංගල පූර්ව මස්තක සිටින අවස්ථාවේදී කෙරෙන විශේෂ අංගයක් තමයි මනමාල මහතා විසින් මනමාලියගේ දයාබර මෞතුමිය වෙත මා කලින් කී ක්‍රිකට් ශෛලිය ගෞරවාන්විතව පිදීම. මේ පිදීම ක්‍රිකට් පිදීම ලෙසත් එම ශෛලිය ක්‍රිකට් ශෛලිය එමත් නැත්නම් ක්‍රිකට් හේලේ ලෙසත් ඇතැම් අය ඇතැම් අවස්ථාවලදී හඳුන්වනවා ඔබ දැක ඇති. රෙදි කච්චියක් කොයිතරම් දිගද කියලා සමහර අය නොදන්නවත් ඇති. කච්චියක් කියන්නේ යාර 40ක්. යාර 40ක් දිග සුදුරෙද්දක් තමයි ක්‍රිකට් ශෛලිය ලෙස ගෙනෙන්නේ. මේ ක්‍රිකට් ශෛලිය පිදීමේ චාරිත්‍රයේ ඉතිහාසය ගැන මම මෙල්බර්න් රජයේ බලේලත් විවාහ උත්සව සමරන නිලධාරණියක් වන ප්‍රභාති මිල්ටන් මහත්මියකින් විමසා සිටියා. එතුමිය ඉතාමත් කාරුණිකව ඒ සම්බන්ධයෙන් ලියවුණු පොතක තිබුණු මේ විස්තරය මට ලැබීමට සැලැස්සුවා. පොතේ නම මගුල් සිරිත. පොතේ කර්තෘ පියරත්න. ඒ සටහන මෙසේයි. උපුටා ගැනීම ආරම්භය. මේ චාරිත්‍රය ආරම්භ කරන්නේ ඉන්දියාවේ. එදා උක්කාක රජ දවස සුබ්‍රහ්ම නම් බ්‍රාහ්මණ ගම්මානයේ නායක බමුණාගේ පුත්කුමරු සහ මාලිනී නම් නායක බැමිණියගේ දියණිය සමග පෝරු මස්තකව සිටින විට කුමරියගේ මෑණියන් පෝරුව අභියසට පැමිණ දෑසින් කඳුළු වගුරවනු දුටු කුමාරයා මෑණියන්ගෙන් මෙසේ විමසා ඇත. මෑණියනි, මේ වගේ ප්‍රීතිමත් දවසක කුමන හේතුවක් නිසා ඔබතුමිය කඳුළු සලන්නේද? පුතේ දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කරලා ඇඟේ ලේ කිරට හරවලා පොවලා ලොකු මහත් කරලා නිසිකාල වයසට පැමිණි පසු සුදුසු සහකරුවෙකුට අවාහකොට දෙනවා කියන්නේ ඇස් දෙක වගේ රැක බලාගත් මාගේ ආදරණීය දියණිය අද මගෙන් වෙන් වෙලා යනවා. මෙන්න මේක මට දරා ගන්න බෑ. අන්න ඒ නිසයි මගේ ඇස් දෙකට කඳුළු එනුවේ යයි ප්‍රකාශ කළ අතර කුමාරයා නැවතත් මෑණියන්ට කියනවා, මෑණියනි, ඔබගේ දියණියට පෙව් කිරිවල වටිනාකම ගෙවන්නට මට පුළුවන්. රන් කහවණු මිල මුදල් ඕනතරම් මට තියෙනවා. ඉතින් කුමටද ඔබ කඳුළු සලන්නේ? පුතේ, අම්මා කෙනෙක් දරුවෙකුට පොවන කිරිවල වටිනාකම මිල මුදලට තක්සේරු කරන්න පුළුවන්කමක් නැහැ. මෑණියනි, එහෙමනම් ඔබ මොනතරම් කිරි ප්‍රමාණයක් ඔබේ දියණියට පොවලා තියෙනවද? පුතේ, මැනලා කිරි නොපෙව්වට මට කියන්න පුළුවන් රෙදි කච්චියක් පෙඟෙව්වත් පොඟවලා ඉවර කරන්නට බැරි තරම් කිරි ප්‍රමාණයක් මම පොවලා තියෙනවා. කීප අවස්ථාවේ තමන්ගේ සහකාරියට පෙව් කිරිවල පව් සමා කරගන්න රෙදි කච්චියක් ගෙන්වලා සිය මනාලියගේ මෑණියන්ට තිළිණ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එදා සිට අද දක්වා කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය පෝරුවේදී තිළිණ කිරීම සිරිතක් කොට පවතී. උපුටා ගැනීම අවසානය. ඒ කිරිකඩ ශෛලිය ගැන කියවෙන ඒ අවස්ථාවට මුහුණ දීමට බලාපොරොත්තු වෙන සිටින මනමාලියක් තම සහකරුගෙන් ඉල්ලන ඉල්ලීමක් මුල් කරගෙන ගැයිනු ඉතාමත් සංවේදී ගීතයක් මා අද වැඩසටහනට මාතෘකා කරගත්තා. කිරිකඩ හේලේ නමින් හඳුන්වන මේ ගීතය රචනා කළේ අප අතරම විසෙන ටියුඩ අමරසේන මහතා.
2: ටියුඩ, කොහොමද ඔයා මේ ගීත රචනාවට පෙළඹුණේ?
3: මම පාසල් යන කාලේ ඉඳලම කවි ලියන්න පටන් ගත්තා. ඉස්සර ශ්‍රී සංගරාවට තමයි ඉස්සෙල්ලම මම ගීත ලිව්වේ.
2: ඔව්, ඒ කාලේ හුඟක් ප්‍රසිද්ධ මේ සංගරාව ශ්‍රී සංගරාව.
3: ශ්‍රී සංගරාව, ඒකට ගොඩාක් මම ලිව්වා. එතනින් තමයි ආරම්භ වුණේ 1975 දී වගේ.
2: එතකොට මම සමහරට කියොත්ම ටියුඩාමරසේන කියන්නේ කවියෙක් කියලා.
3: වැඩියෙන්ම මම කවි පොත් තමයි, කවි පොත් දැනට මම 3ක් පළ කරලා තියෙනවා. 82 දී මගේ පළවෙනි කවි පොත පිට වෙන්නේ.
2: මම මුලින් අහපු ප්‍රශ්නය අපව අහන්නවා කැමති. මේ කොහොමද ගීත රචනාවට විශේෂ මොකද්ද ඔබ රචනා කළ මුල්ම ගීය?
3: මගේ පළවෙනි ගීතය ගායනා කළේ නන්දා මාලිනී 1981 දී. කාන්තාර දේශයට ගිය ස්වාමිනේ කියලා මැද පෙරදිග ගිය සැමියෙකුගේ බිරිඳක් සැමියා සිහිපත් වෙලා කරන සංකල්පනාවක් හැටියට තමයි ඒක ඉදිරිපත්
2: කළේ. කොහොමද මේ මෙහෙ ආවට පස්සෙත් ගීත රචනාවේ යෙදුණද?
3: මේ ආවට පස්සෙත් මං ගීත රචනා ගොඩක් ලියලා තියෙනවා. සමම ගීත මං හිතන විදිහට පහක් හයක් විතර ගායනා කරලා තියෙනවා. එකක් කාංචනා ගීත, දෙකක් ගායනා කරනවා. තව ලංකාවෙත් කීප දෙනෙක් ගායනා කරනවා සමහර ගීත.
2: අද අපේ මේ වැඩසටහනට ප්‍රස්තුති වෙන්නේ කාංචනා ගායනා කරපු ගීතයක්. ඇත්තෙන්ම ඒ ගීතය මම මුල්වරට කාංචනා වේදිකාවේ ගායනා කරද්දිත් මේ මං හරිම සංවේදී වුණා. ඇත්තට මගේ දැසට කඳුළු වෙනවා. ඉතාම සංවේදී ගීතයක්. මේ වගේ ගීතයක් කොහොමද ඔබ අතින් රචනා වෙන්නේ?
3: මෙහෙමයි රෝහණ, මට මේ ගීත සංකල්පනාව ඇති වුණේ එක්තරා මංගල උත්සවයකට සහභාගී වුණ වෙලාවක. එහි පෝරුවේ චාරිත්‍ර කරපු පුද්ගලයා ඉතාම අලංකාර විදිහට පෝරුවේ චාරිත්‍ර සිදු කළා.
2: දැන් ඔබ කිව්වා කලකට පෙර ඔබ සහභාගී වෙච්ච විවාහ මංගල උත්සවයකදී මේ සම්බන්ධයෙන් මේ කරුණු දැක්වීම කරා කියලා. ඒකද නිමිත්ත වුණේ ඔබගේ මේ ගීතය රචනා කරන්න?
3: ඒ අත්දැකීම ඇත්තටම මාව තුළින් මමත් බොහොම සංවේදී වුණා. ඊට පස්සේ මම මේ ගැන අධ්‍යයනය කළා. ඇත්තටම මේ ගැන තිබිච්ච මංගල චිරිත් විරිත් සම්බන්ධයෙන් කිව්වහම එතෙන්දී ගොඩක් අපූරු දේවල් දැනගන්න මට පුළුවන් වුණා. මංගල සිරිත් විරිත් වල යෙදෙන්නේ සංකේත. දැන් මේ කිරිකඩ හේලේ වුණත් සංකේතයක් හැටියට තමයි භාවිත කරන්නේ. නමුත් ඒකෙන් දියණියකත් මවකත් අතර තියෙන සහසම්බන්ධතාවය පෙන්නුම් කරනවා ඉතාම අපූරුවට.
2: ටියුඩ, මේ කොහොමද මේ ගීතය රචනා කරන්න කියලා ඔබට ආරාධනා කරාද කවුරු හරි? මේ කාංචනා සඳමාලි ගායන මේ ගීතය.
3: කාංචනා සඳමාලිගේ තාත්තා තමයි මගෙන් ගීත දෙකක් ඉල්ලලා හිටියේ. දුව වැඩසටහනක් කරනවා, ඒකට දෙන්න කියලා.
2: සෑම් වීරරත්න.
3: ඒ වෙනකොට මම මේ ගීතේ ලියලා තිබුණේ. නමුත් සම්පූර්ණ කරලා තිබුණේ නෑ. මම ඊට පස්සේ ඒක සම්පූර්ණ කරලා ඒ ගීතයයි තවත් ගීතයකුයි කාංචනාට දුන්නා.
2: ඉතාම සංවේදී ගීතයක්. ඇත්තටම මම ඒකේ පද මං කියවලා බලනකොට ඒකෙන් පෙන්නුම් කරන කොයිතරම් දයාබර ගතියක්, ආදරණීය ගතියක් මේ දරුවා කෙරෙහි මවගේ තියෙනවාද කියලා. ඒක හොඳින්ම ඉස්මතු වෙන විදිහටම ඔබ මේ ගීතය රචනා කරලා තිනවා. තම සාර්ථක කියලා මට කියන්න පුළුවන්. මොකද මමත් යම් තරමකට සංවේදී පුද්ගලෙක්. ඒ සංවේදී භාවය මට මං අර මුලින් කිව්වා වගේ ඒ අවස්ථා ගන්නාවකදීම ඇති වුණා. ඉතින් බොහොම සාර්ථකව ගීත රචනා කරලා තියෙනවා. ඒ වගේම කාංචනා සඳමාලි ඉතාමත් ලයාන්විතව ගීතේ අර්ථය උද්දීපන වෙන අයුරින් ගීතය ගායනා කරලා තිනවා ඉතාමත් සාර්ථකව. ඉතින් බොහොම ස්තුතියි අද අපේ මේ කෙටි සාකච්ඡාවට එකතු වීම ගැන.
3: බොහොම ස්තුතියි රෝහණ.
2: මේ පදවල ගීතවත් කරලා තියෙන්නේ සංගීතඥ මහානාම වික්‍රමසිංහ මහත්මයා. එතුමා ඉතාමත් උචිත සාර්ථක තනුවක් සහ සංගීතයක් එක් කරලා සාර්ථක නිර්මාණයක් බඩපත් කරලා තියෙනවා. ඒ සංවේදී ගීතය එදා සජීවීව වේදිකාවේ ගැයද්දී මාන්නෙතට කඳුලක් එනවා. ඒ ගීතය ශ්‍රවණය කරන වාරයක් පාසාම මාන්නෙතට කඳුලක් එනවා. දියණියක් තම අනාගත සහකරුට මේ ගීතෙන් කියන්නේ තම මව වෙත දැක්වෙන අසීමිත ආදරයයි. රන්රිදී ආභරණ, යාන වාහන මට නොගිනාවට කමක් නෑ. මගේ දයාබර කරුණාවර අම්මාට අප දෙන්නා පූර්ව මස්තක සිටියේදී මගේ මවට පුදෙන කිරිකඩ සීලයේ ගිනාවොත් මට හොඳටම ඇති යනුවෙන් මේ ගීතෙන් කියවෙනවා. මේ සංවේදී පදවැල උචිත සංගීතය සමග ඉතාමත් සංවේදීව ගායනා කරන්නේ මෙල්බන් නුවර අප අතරම සිටින දක්ෂ ගායිකාවක්, ඇය කාංචනා සඳමාලි. එහෙනම් තවත් දවසක තවත් නිර්මාණයක් ගැන කතා කිරීමට අපි එක්වෙමු. මම රෝහණ කරුණාරත්න.

මෙරට තොරතුරු සංග්‍රහය MCG ක්‍රීඩාංගණයේදී පැවති ඕස්ට්‍රේලියානු පාපන්දු AFL අවසාන මහා තරගයේදී තරගයේ අවසන් වීමට මිනිත්තු 4ක් ඉතිරිව තිබියදී ලකුණු 17ක පසුබෑමක් ආපසු හරවා ගනිමින් මවිතයටපත් වූ ෆ්‍රීමැන්ටල් ඩොකර්ස් කණ්ඩායම පරාජය කළ බ්‍රිස්බේන් ලයන්ස් කණ්ඩායම පිටපිට තෙවන වරට චූර්තාවේ හිමි කරගත්තේය. ප්‍රේක්ෂකයින් 123 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගයේදී තරගයේ තීරණාත්මක අවසාන අධියරයේදී අඛණ්ඩව ගෝල 4ක් වාර්තා කළ බ්‍රිස්බේන් පිල ෆ්‍රීමැන්ටල් පිල රැස්කරගෙන තිබූ ලකුණු 89ට එරෙහිව ලකුණු 96ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත්තේය. ෆ්‍රීමැන්ටල් පිල බ්‍රිස්බේන් පිල හමුවේ පරාජයට පත්වුවද එම පිලේ ෂායි බෝල්ටන් නෝම් ස්මිත් පදක්කම දිනා ගැනීමට සමත් විය. වසර 21කට පසු පරාජයට පත්වූ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වූ අතර AFL ඉතිහාසයේ මෙබඳු සිදුවීමක් සිදු වූ පස්වැනි අවස්ථාව මෙය විය. අවසන් මහා තරඟ ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන තරඟයට පෙර පැවති ප්‍රසංගයක් ඕස්ට්‍රේලියානු සුපිරිතාරකාවක් වන කයිලි මිනෝ විසින් ඊයේ ඉදිරිපත් කරන ලදී. H5N1 කුරුළු උණ වසංගත තත්ත්වයේ හේතුවෙන් බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වික්ටෝරියානු රජය කල් දමා ඇත. 2036 වන විට සම්ප්‍රදායික බිත්තර දමන කුකුළු කූඩු භාවිතය තහනම් කිරීමේ සැලැස්මක කොටසක් ලෙස එම සතුන්ගේ සුබ සාධනය පිළිබඳ නව ප්‍රමිතීන් නීතිගත කරන බව රජය අප්‍රේල් මාසයේදී නිවේදනය කළේය. නව කූඩු සඳහා වන දැඩි නීති රීති මෙම වසරේ මැද භාගයේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් එම වෙනස්කම් 2027 මැද භාගයේ දක්වා කල් දමන බව රජය මේ සතියේදී ප්‍රකාශ කළේය. කුරුළු උණ වසංගතයේ පවතින මෙම කාල සීමාව තුළ නව කුකුළු සුබසාධක රෙගුලාසි සඳහා සූදානම් වීමට නිෂ්පාදකයින්ට වැඩි කාලයක් ලබා දීම සඳහා මෙම මාස 12ක කල් දැමීම ඉවහල් වනු ඇතැයි වික්ටෝරියානු කෘෂිකර්ම අමාත්‍ය මිකේලා සෙටල් මහත්මිය පැවසුවාය. 2023 වසරේ එකඟතාවයකට පැමිණි ජාතික සුබසාධන ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මෙම රෙගුලාසි සකස් කර තිබුණි. වික්ටෝරියානු ගොවි සම්මේලනයේ වික්ටෝරියන් ෆාමර්ස් ෆෙඩරේෂන් හි බිත්තර අංශයේ සභාපති සහ කූඩු ක්‍රමයට බිත්තර නිෂ්පාදනය කරන්න කුවන බ්‍රයන් අහමඩ් මහතා මෙම පියවර සාදරයෙන් පිළිගත් නමුත් මෙම නව රෙගුලාසි සකස් කිරීමේදී ඔවුන්ගේ කිසිදු දායකත්වයක් ලබාගෙන නොමැති බව පැවසීය. තම පක්ෂීන් සහ සතුන් සඳහා හිතකරයයි තමන් විශ්වාස කරන සත්ව පාලන ක්‍රමයක් අත්හැර දැමීමට තමන් සූදානම් නැති බව පැවසූ ඒ මහතා කූඩු ක්‍රමය අහෝසි කළ යුතු බවට රජයට මතවාදී අදහසක් තිබූ බවත් ඔවුන් දිගටම ඒ මතයේ එල්බගෙන සිටින බවත් පැවසීය. වික්ටෝරියා ප්‍රාන්තයේ වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම දිනය වූ පසුගිය බ්‍රහස්පතින්දා සම්මත කරන ලද නීති යටතේ වික්ටෝරියානු දූෂණ නිරීක්ෂණ ආයතනය වන බ්‍රෝඩ් බේස්ඩ් ඇන්ටි කරප්ෂන් කොමිෂන් හෙවත් අයිබැක් වෙත ඊනියා අලු දූෂණය මැඩ පැවැත්වීමට බලය පවරනු ලැබින. මෙමගින් අයිබැක් ආයතනයට මුදල් ගලාගිය මාර්ග සොයා බැලීමට සහ පුළුල් පරාසයක විෂමාචාර ඉලක්ක කිරීමට බලය පවරා ඇත. ජූලි මාසයේදී මහා ඇමති ධූරයට පත්තු බෙන් කැරල් මහතාගේ පළමු ක්‍රියාමාර්ගවලින් එකක් ලෙස මෙම වෙනස්කම් ඉදිරියට ගෙන ඒමට පොරොන්දු විය. නව නීති මගින් දූෂණ විරෝධී කොමිසමට ඩොලරය ගලා ගිය මං සොයමින් මහජන මුදල් වලින් ප්‍රතිලාභ ලබා ඇති උපකොන්ත්‍රාත්කරුවන් වැනි රාජ්‍ය නෝන ආයතනද විමර්ශනය කිරීමට හැකියාව ලබා දේ. නව නීති දූෂිත හැසිරීම පිළිබඳ අර්ථ දැක්වීම පුළුල් කර ඇති අතර සාපරාධී වරදක් හා බැඳී නොතිබුණු අවස්ථාවකදී පවා විනය පිළිබඳ බරපතල කරුණක් වුවද එයට ඇතුළත් විය හැක. මෙයින් අදහස් කරන්නේ ඊනියා අලු දූෂණය ලෙස හඳුන්වන පෝක් බර්ලින් හෙවත් දේශපාලන වාසි සඳහා රජයේ අරමුදල් වෙන් කිරීම සහ ක්‍රෝනිසම් යනුවෙන් හැඳින්වෙන හිතවත්කම් මත පදනම් වූ පක්ෂපාතීත්වය වැනි මහජන අවශ්‍යතාවලට පටහැනි නමුත් දැඩි ලෙස නීති විරෝධී නොවන ක්‍රියා විමර්ශනය කළ හැකි බවයි. කලින් පැවති පටු අර්ථ දැක්වීම නිසා දූෂණ නිරීක්ෂණ ආයතනයට විෂමාචාර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ බව අවංක
ස්වභාවය පිළිබඳ විශේෂඥයින් දිගු කලක් තිස්සේ කනස්සල්ල පළ කර තිබුණි. මීට මාස දෙකකට පෙර මහා ඇමති ධූරයේ වැඩ භාරගත් අවස්ථාවේදී රාජ්‍ය අංශයේ පවතින දූෂණ ගැටලු සම්බන්ධයෙන් රාජකීය කොමිසමක් පත් කිරීමටත් අයිබැක් ආයතනයේ බලතල පුළුල් කිරීම කඩිනම් කිරීමටත් පියවර ගන්නා බව නිවේදනය කරමින් අවංක භාවය ප්‍රධාන ප්‍රමුඛතාවයක් කරගන්නා බවට බෙන් කරල් මහතා ප්‍රතිඥා දී තිබුණි. ඔස්ට්‍රේලියානු දිනය පිළිබඳ විවාදයේදී එම රජයේ නිවාඩු දිනය එලෙසින් හඳුනා නොගන්නා බවට සපදී තිබුණි. ඔස්ට්‍රේලියානු දිනය පිළිබඳ විවාදයේදී එම රජයේ නිවාඩු දිනය එලෙසින් හඳුනා නොගන්නා බවට

0: යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමගම මීට පෙරගත් තීරණය අතිශය සංවේදී ලෙස වෙනස් වීමට ඉඩ ඇත. සිය යෝජනාවේ සඳහන් පරිදි ප්‍රජා සහභාගීත්වය, පුරවැසි අභිමානය සහ සමාජ ඒකාබද්ධතාවය පෝෂණය කිරීමේ අරමුණින් මෙල්බර්න් නගරය තුළ ඕස්ට්‍රේලියා දිනය යළි ස්ථාපිත කිරීම ලියුගේ අපේක්ෂාවයි. ජනවාරි 26 වන දිනය සම්බන්ධයෙන් ප්‍රජාව තුළ පවතින අදහස්වලට සහ බොහෝ ආදිවාසී ජනතාවට එම දිනය සම්බන්ධයෙන් ඇති වැදගත්කමට තම යෝජනාව ගරු කරන නමුදු එම දිනය වෙනස් කිරීම පිළිබඳ ඕනෑම තීරණයක් ඕස්ට්‍රේලියානු රජයේ සතු කාරණයක් වන අතර ඒ පළාත් පාලන ආයතනයක බල සීමාවෙන් ඔබ්බට ගිය කාරණයක් බව ලියු මහතාගේ මතයයි. මෙම යෝජනාව සාර්ථක වුවහොත් 2027 ඕස්ට්‍රේලියා දිනයට අදාළ ක්‍රියාකාරකම් ප්‍රවර්ධන කටයුතු සහ ප්‍රජා සැමරුම් සඳහා අයවැයෙන් ප්‍රතිපාදනය වෙන් කිරීමට මෙල්බර්න් මහනගර සභාව පියවර ගනු ඇත. ඕස්ට්‍රේලියානු රජයේ 5% තන්පතු යෝජනා ක්‍රමය යටතේ පළමු නිවස මිලදීගත් ගණුකරුවන් හට නිවසේ වටිනාකම ණය මුදලේ ඉතිරි ප්‍රමාණයට වඩා පහළ යාමේ අවදානමක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබේ. රජයේ මෙම යෝජනා ක්‍රමය යටතේ පළමු නිවස මිලදී ගන්නා අය හට අවම 5% තන්පතුවක් මගින් නිවසක් මිලදී ගැනීමට සහ මෝර්ගේජ් ඉන්ෂුරන්ස් රක්ෂණ ගාස්තුවෙන් වැළකී සිටීමට අවස්ථාව හිමිවේ. එහෙත් නිවාස මිල පහත යන අවස්ථාවක නිවස ඉක්මනින් විකිණීම සිදුවහොත් හෝ ණයවාරික ගෙවීමට අපහසුත්වහොත් අඩු තැන්පතුවකින් නිවාස මිලදී ගත් අය වැඩි අවදානමකට ලක්වීමට ඉඩ තිබේ.
1: මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජය වික්‍රම කරුණාසේන.

0: ரீச்சபிள்ஸ் அட் கோயம்புத்தூரிலேயே சிங்கள சேவை எஃப்எம் 92.3.
1: උඩරට පහතරට සබරගමු අපේ නැටුම් කලාවන් අද ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා. මේ කලාවන් වල අනාගත උරුමකාරයෝ අනාගත බාරකාරයෝ සියලු දෙනාම එකහු කරලා ඔවුන්ට මේක පවරා දීමේ වැඩකටයුත්ත තමයි දෙසැම්බර් මාසේ 19-20 දවස් දෙකේ ලංකාවේ සිද්ධ වෙන්නේ ඒ රිදම් ඔෆ් ලංකා වැඩසටහන.

0: ඉඩකඩන් යාන වාහන වගේම තමයි මේ උරුමයක් අපේ ළමයින්ට පවරන්නම ඕනේ දෙයක්. රිදම් ඔෆ් ලංකා මේක ඉන්නම ඕනේ වැඩක්.
1: දරුසිනිහස අප සියලු දෙනාටම පුදු අත්දැකීමක්. විශාරද ටීම් ජයරත්න සමග විශාරද නීලා වික්‍රමසිංහ ගයන මෙම ගීතය ආචාර්ය අජන්තා රණසිංහන්ගේ ගීපද රචනයක්. සංගීතය ස්ටැන්ලි පීරිස්.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: විශ්වවිද්‍යාලයේ ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට විශ්වාධිකරණයේ තීන්දුව කථානායකට දැනුම් දීලා කථානායකය ප්‍රකාශයට පත් කළා තියෙනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කාර්යභාරයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීම. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරන්නට අද අපි ආරාධනා කළා විනිවිද පදනමේ සභාපති නීතිවේදී නාගානන්ද කොඩිතුවක් මහත්මයාට. අපි තුමා පිළිගන්නවා මෙදිරියට ආයිබෝන් කියලා. ආයිබෝන් ඔබට.
2: ආයිබෝන්.
1: හරි. වර්තමාන රජයේ ප්‍රධාන පෙළේ මැතිඇමතුවරු විපක්ෂයේ ඉන්දි නොයෙක් විට රජයට චෝදනා කළා ලයිට් කණු සංස්කෘතිය පිළිබඳව. ඒ කියන්නේ පක්ෂයේ මතයට තමන්ගේ මතේ පාවා දීලා රජයේ පක්ෂයේ මතය අනුමත කළ යුතුයි කියන තැන. ඇත්තටම 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන මොහොතේ අපිට එවැනි සංස්කෘතියක යටතල පහසුකම් දකින්න ලැබෙවිද?
2: දැන් තියෙන තත්ත්වය අනුව පැහැදිලිවම ඉස්සලම මේක කියනෝනේ මාලිමාව හෝ 225 කිසිම මන්ත්‍රීවරයෙක් බැඳිලා නැහැ අග්න විනිශ්චකාර සූරසේනගේ තීන්දුව පිළිගන්න. මොකද ඒ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ යොමු කරපු එක ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය. පාර්ලිමේන්තුව තීන්දුව කරන්නේ මේ වෙලාවේ අපි මේකත් එක්ක ඉදිරියට යනවද නැද්ද? පාර්ලිමේන්තුවේ සම්පූර්ණ වගකීමක් තියෙනවා. ඔක්කොටම වැඩි ඉහළින් ජනතා පරමාධිපත්‍ය බලය කියන්නේ මේ රටේ, ඒ කියන්නේ ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ. එහෙනම් අපිට මේක මේ විදිහට කරන්න පුළුවන්ද? කවුරු කෙසේ කිව්වත් අපි මේක පිළිගන්නවද? විරුද්ධ පක්ෂයටත් තියෙන බරපතල වගකීමක්, ඒ වගේම මාලිමාවේ මන්ත්‍රීවරුන්ට තියෙන බරපතල වගකීමක්. මේක දන්න අය දන්න බැලු බැල්මටම මේක අවුරුදු දෙකක් අග්‍රවිනිශ්චකාර සූර්යසේනට සේවාදි ගුවක් ගේන්න ගෙනාපු සංශෝධනයක් කියන එක. විශේෂයෙන් අර එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ ඔහු එතන ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා සිටිනවා. ඒ නඩු තීන්දුව පැත්තකට දාලා මේ ගත්ත තීන්දුව, ඒ තීන්දුව අවලංගු කළා. ඇත්තටම කියනවා නම් කේස් එක ටර්මිනේට් කළා. ඒ වගකීම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ඔහුට. ඒකෙන් ගැලවෙන්න තියෙන ලොකුම දේ තමයි මේ 22 කොහොම හරි ඉක්මනටම සම්මත කරගත්තොත්, නැත්නම් ඒක නොකළොත් ඔහුට බරපතල ප්‍රශ්න රැසකට දූෂණ අපරාධ චෝදනාවලට මුහුණ දෙන්න වෙනවා. දැනටත් ඔහුට ඉරියව ඒක දූෂණ අපරාධ කොමිසමට වාර්තා කරලා තියෙනවා.
1: දැන් මේ නඩු තීන්දුව එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දිහා බලද්දී අපිට ඊට පෙර සරත් සිල්ලා අග්‍රව විශ්වකාරවරයා අර හෙල්පින් හම්බන්තොට ගිරුමේ මුදල් ශේෂය පිළිබඳ මහින්ද රාජපක්ෂට ලබා දුන්න අසම්මාන
2: අසාර්ථකයි. මහින්ද රාජපක්ෂ නිරපෑරියා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ 20ක් ගෙනාවා අධිකරණය තමන්ට අනතු කරගන්න. ඔව් ඔහු එක කළා. ඔහු ඇවිල්ලා ව්‍යවස්ථාදායක සභාව පාව ගලවලා විසි කළා. අන්තිමට ඔහු නිරපෑරියා. දැන් මේ 22ක් ගේන අනුරදිසානායක ඔහු ඒකෙන් උත්සාහ කරන්නේ ආයේ අපිට ඒක කිසිම සැකයක් නැහැ අධිකරණයේ තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමට. ඒක තමයි පරමාර්ථය. ඒක දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ගේ තනි අභිමතයට, විශේෂයෙන් මෙතන බරපතල වගකීම පැවරුණ අග්‍රවිනිශ්චකාරවරයාට. දැන් ඔබ මතක් කළේ සරසිල්ලගේ කතාවක් ගැන. මෙතන මොහුගේ හැතිරීම හා ක්‍රියාකලාපයේ කොහෙත්ම මේ රටේ උගත් බුද්ධිමත් ව්‍යවස්ථා සම්පාදන නීති පිළිබඳ දැනුවත් අය කිසි කෙනෙක් අනුමත කරන්නේ. තමන්ම මේ නඩු අහලා ඔක්කොම විරෝධතා ඔක්කොම පැත්තකට විස කරලා තමන්ට පැහැදිලිවම විනිවිද පදනම හා අර ඩොක්ටර් චමල් සංජීවගේ නඩු දෙකෙන්ම, ඒ නඩු දෙකේම සූර්යසේන අග්‍රවිනිශ්චකාරවරයා ඒකේ නඩුවේ චූදිතේ ඒ නඩු දෙක විභාග නොකර, ඒ නඩු දෙක ගැන කිසිම සඳහක් නඩු තීන්දුවේ සඳහන් නොකර, කථානායකවරයාට ප්‍රකාශිතව දැනුම් දීලා තියෙද්දි ඒ දෙක ගැන විභාග නොකර දැන කිසිම තීන්දුවක් පිළිගන්න එපා කියලා තියෙද්දි ඒ තීන්දුව ඇරියා. ඒක අද මේ සූර්යසේන අග්‍රවිනිශ්චකාරවරයා කරන්නේ එදා සරසිල්ල කරපු දෙයම තමයි. ඒ වගේම තමයි මේකේ ප්‍රතිඵලත්. ඒ වගේම භයානක වෙයි මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන් මාලිමාවේ මන්ත්‍රීවරුන්ට ලොකු වගකීමක් පැවරෙනවා. මේකේ යටි අදහසක් තියෙනවා. මොකද මේක රටේ ජනතාව දැනුවත් කරන්න ඕනි. 2025 ඔක්තෝබර් 10 වෙනිදා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ පාර්ලිමේන්තුවට. ඒ කෙනාවේ ෆයිසර් මුස්තාපා. ඒක තමයි මේ ආය 2026 අගෝතු මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන්නේ අධිකරණ අමාත්‍යවරයා හර්ෂණ නානායකාර ඒකේ නාවෙත්. ඒකම තමයි මේක තනිකරම මුලපටම නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී එවැනි දෙයක් කරන්න බෑ කියන එක නඩු තීන්දුව රැසක ලංකාවේ නීතිය සඳහන් වෙනවා. ඒක නිසා මට කියන්න තියෙන්නේ සරසිල්ල කරපු දෙයම තමයි. දැන් මේ සූරසේන අග්‍රණී සකාරවරයා ඇත්කලේ ඔවුන්ගේ පුද්ගලික වාසියට කළාට මේ වෙලාවේ අර මම කලින් කිව්වා වගේ 225 දෙනා ලොකු වගකීමක් අපි මේකත් එක්ක ගිහිල්ලා අපිත් වැළැල් වෙනවද? මහින්ද රාජපක්ෂට වෙච්චදී, ඒ වගේම ගෝඨාභයට වෙච්චදී අපිටත් වෙනවද? මම මේ දෙයත් කියන්න ඕනේ. මෙතනදී නීතිඥ සංගමය වගේම විරුද්ධ පක්ෂේ නායකයා තමන්ගේ වගකීම පැහැර ඇරියා. ඒක ඍජු ස්ථාවරයක් ගත්තා නම් ওই නඩුව විභාගයට ගන්න වෙලාවේදී විනිවිද පදනම ගත ස්ථාවරය ඒකයි. අග්‍රනිෂ්කාරවරයාට දැනුම් දුන්නා ඔබට මේ නඩුව අහන්න බෑ මේ හේතුව මත. ඔබ මේ නඩුව වගඋත්තරකාරයෙක්. ඒ අවස්ථාවේදී විනිවිද පදනමේ ඒ ස්ථාවරය කල්ැතු අපි දැනුම් දීලා තිබුණේ නීතිඥ සංගමයට විරුද්ධ පක්ෂයට. කිසි කෙනෙක් ඒ වෙලාවේ ඍජුව නැගී සිටියේ නැහැ. අද බොරුවට කනෝ කනෝ කියලා ගෑ ගැව්වට සමත්යක් හැටියට මුළු රටම පාවා දීමේ වගකීම මේ සිළු දෙනාටම පැවරෙන.
1: හොඳයි. දැන් සිරාණි බණ්ඩාරනායක අග්‍රමිනිස්ත්‍රකාරවරිය ඉවත් කිරීමේදී
2: ඔව්
1: සියලුම පාර්ලිමේන්තුවේ රජයේ පාර්ශවයේ මන්ත්‍රීවරු ඒට සහය දැක්වුවා. නමුත් පසු කාලීනව ඒ අය පාපොච්චාරණය කළා, කනගාටු ප්‍රකාශ කළා. ඒ වෙලාවේ රජයේ එහෙම නැත්නම් පක්ෂයේ දේශපාලන තීන්දුවට අපිටඟු වුණා කියලා. ඇත්තටම මෙවරත් එහෙම දෙයක් අපිට දකින්න ලැබෙයිද? එහෙම නැත්නම් විපක්ෂයේ කණ්ඩායමවත් මේ සඳහා විරුද්ධත්වයේ ප්‍රකාශ කරයිද?
2: ඇත්තම කියනවා නම් ඒ ප්‍රශ්නේ ඉතා වැදගත්. විපක්ෂයට ඒ වගේම නීතිජ සංගමයට ගත යුතු ස්ටෑන්ඩ් එක ගත යුතු අවස්ථාවක් ගත්තේ නැහැ. දැන් මේ අවස්ථාවේදී රජය ඕක ඉදිරිපත් කළා, මොන උත්සාහයක් ගත්තත් හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවානේ හැම මන්ත්‍රීවරයෙකුටම. මේ වැඩේ අපි මේකට අතුස්සන එක හරියද කියලා එක. ඒකින්ද ඒකෙදී ඔය ඔබ සිරාණි බණ්ඩාරනායක ගැන මතක් කරපුවාම කියන්න ඕන, එතන මේ අශෝක ඩි සිල්වා අග්‍රවිශකාරවරයාගේ කපටි වැඩක්. ඔහු කපටි කමට සිරාණි බණ්ඩාරනායක පාවිච්චි කළා මහින්ද රාජපක්ෂගේ 18 සම්මත කර ගැනීමට. ඇය ඒකේම පාරවලල්ලක් වගේ ඇය මතම ඒක ආපහු පතිත වුණා. ඒක තමයි වෙච්චේ දේ. කනගාටු දායකයි. ඇයට තමන් විසින්ම ගත වැරද තීන්දුවක් නිසා ඇයට ඒකේ පළ විඳින්න සිදු වුණා, ප්‍රතිඵල විඳින්න සිදු වුණා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී විශේෂයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට, ඒ වගේම පක්ෂයේ වෙනත් සීනියර් මෙම්බර්ස්ට, ජ්‍යෙෂ්ඨ සමාජිකයින්ට බරපතල වගකීමක් පැවරා මේ මොහොතෙත් ඔවුන්ට ඕනි තරම් දැනටත් තියෙනවා. කලින් වෙච්චේවා, රාජපක්ෂට වෙච්චේවා, ගෝඨාභයට වෙච්චේවා, අපිත් මේකත් එක්ක ගිහිල්ලා වැළැලෙනවාද? අපි මේ කවුරු කිව්වත් මේක පිළිගන්නවද? අපිට වගකීමක් තියෙනවා, අපිට හෘද සාක්ෂියක් තියෙනවා. මේ විදිහට ජනතාවගේ අධිකරණ බලය 225 ග්‍රහණයට ගැනීමෙන් ඒක තමයි මේ කරන්නේ පැහැදිලිවම. අපිට මේකේ බරපතල විදිහට ඉදිරියට බලපානවද නැද්ද කියන එක ගැන තීන්දුවක් ගැනීමේ වගකීම පැවරන අග්‍රාමාත්‍යවරියට, ඒ වගේම ලාල්කාන්ත වගේ සීනියර් මෙම්බර්ස්ලට පැවරෙනවා. ඔවුන් දන්නවා පැහැදිලිවම මේක 100%ක්ම දන්නවා. මේ ප්‍රොස්පෝල් නඩුවත් සමග ගැට ගැහිච්ච නඩුවක් තමයි මේ 22 වියතා සංශෝධනයේ පිළිබඳව. අපිට තියෙන මෙතන වගකීමක් මේ රටේ ජනතාවට වග කියන්නේ. අපි මහ ජනතාවගේ ඡන්දයෙන් ආවේ. මේ අවස්ථාවේදී දේශපාලන පක්ෂය පැත්තකට දාලා ඔක්කොම අපිට තියෙන වගකීමක් මේ රටේ ජනතාවගේ අධිකරණ බලය අපි ආරක්ෂා කළේ නැත්නම් ඒකේ මුළු සමත්යක් ඇටලුණු රටටම මේකට වග කියන්න සිද්ධ වෙනවා කියන එක.
1: හොඳයි. අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි, දැන් මේ පිළිබඳව යම් යම් කණ්ඩායම් එකතු පහත වුණා. ඒ කියන්නේ නීතිඥ සංගමයට කිසිම තීන්දුවකට තීරණයකට යටත් නොවි සහයෝගය දක්වනවා කියලා වෛද්‍ය සංගමයේ ප්‍රකාශ කළා. ඒ වගේම වෘත්තීය සමිතිය, ඒ වගේ කණ්ඩායම් කීපයක් එකතු වුණා. දැන් ඒ අය සහ ඔබතුමාලා වගේ මේ පිළිබඳව විරුද්ධ අදහස් දක්වපු අය මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
2: ඔව්, ඒක මේකයි. දැන් ඔබ කිව්වා වගේම අපි එක බලමුළුවක් හැදියට ඉස්සරහට යන්න මම ඒක යෝජනා කළා. මම යෝජනා කළේ අග්‍රවංශකාර සූර්යසේන මේ නඩුවට වාඩි වුණාම තමන්ම තමන්ගේ නඩුව ඒක කෙලින්ම සූර්යසේන අග්‍රවංශකාරයාට අවුරුදු දෙකක් ගෙනාවා, දෙන්න ගෙනාවා කියන එක අපි දන්නවා. ඒ අවස්ථාවේදී මම යෝජනා කළේ විනිවිද පදනම යෝජනා කළේ නීතිඥ සංගමයට. අපි එකාමෙන් අපි මේක ගිහිල්ලා දැන් සූර්යසේන අග්‍රවංශකාරවරයා තුවක්කුවක් තියා ඉන්නවා. හැගේ යගේ තුවක්කුයි බුලට් නැහැ. බුලට් ටික තමයි මේ 80ක් විතර එයා ඉස්සරහට ගිහිල්ලා. මම කිව්වේ අපි එකට විරෝධතාවය පළ කරලා ඌ තීන්දුව ගලොත් නැහැ මම මේ නඩුව අහනවා කියලා. හොඳමයි ඔබ නඩුව අහන්න, බොහොම ස්තුතියි කියලා එළියට ආවා නම් අධිකරණයට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ ස්ථාවරය ගන්න මම මොන තරම් උත්සාහ කළත් නීතිඥ සංගමයේ එකට එකඟ වුණේ නැහැ. විරුද්ධ පක්ෂයේ එකට එකඟ වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵල තමයි අද මුළු රටම විඳින්නේ. දැනුත් තියෙනවා මේකට, දැනුත් තියෙනවා මේකට. මේ තව දින දෙකක් තියෙනවා. ජනතාව දැනුවත් කරන්න ඕන, මේ වගේම පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ. මේගොල්ලෝ හැමදාම ඉන්නේ අලු දිසානායකත් අවුරුදු කීයේදී ඉන්නේ? දැන් දෙන්නට දෙකක් ගෙවිලා ඉවරයි. ඊට පස්සේ ඔය තුනක් නැති වෙන්න බැර නෑ, 3% නැති වෙන්න බැර නෑ. ඔය ගත්ත තීන්දුව තීරණ මත ඔය බරපතල විදියට ඉදිරියේදී බලපානවා. අපි කවදාකවත් කිසිම දිනයක අයුක්ති අසාධාරණේ අපි කිව්වනේ අස්පර්ශනීය උරුමය කියලා, ඒක තමයි මේ පාවා දුන්නේ. නිදහස සමානාත්මතාවයේ යුක්තිය මූලික මිනිස් අයිතිවම් අධිකරණය කියන ඒ සංකල්පය ව්‍යවස්ථාවේ සංඥාපනය හඳුන්වා දීමෙන් පිළිගත්ත දේ තමයි මේ පාවා දුන්නේ. ඒකේ වගකීම පැවරෙන්නේ කෙලින්ම අග්‍රවිනිශ්චකාර සූරසේන රත්නඩිය ජනාධිපති අනුරුද්ධ දිසානායක වෙත.
1: හොඳයි, එමනම් මේ හිමිදිරි උදෑසන අපි සමග සම්බන්ධ වෙලා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටින රීඩිබල්සට් ගුවන්විදුලියේ ශ්‍රාවකින් වෙත දැක්වූ සහයෝගය පිළිබඳව නීතිවේදී නාගානන්ද කොඩිතුවක් මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. එමනම් අපි බලමු ඊළඟ සතියේදී අපි දැනගන්න පුළුවන් වෙයි ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කොපමණ ලයිට් කණු සංඛ්‍යාවක් තියෙනවද කියලා. ඉතින් ඔබට සුබ දවසක්. ආයිබුවන්.
2: ආයිබුවන්.
0: ගීතේ ගායනය චන්දන ලියනාරච්චි, පද රචනය චන්න ජයනාත්, සංගීතය ජයශ්‍රී අමරසේකර.

0: Mirese Niminea. Saratese Nivannete Sunduru Nimeshak.
1: අපේ සිංහල ගීතයට කාලයෙන් කාලයට වෙනත් රටවල්වල සංගීත රටා බලපෑවා. අප්‍රතික සංගීතයෙන් වගේම උතුරු ඉන්දියානු සංගීතයනුත් අපේ ගීතවලට එකුණ දේවල් බොහෝමයි. ඒත් අපේ රටේ අපිත් එක්කම ජීවත් වෙන දෙමළ ජනතාවගේ මූලික සංගීත රටාව වන දකුණු ඉන්දියානු සංගීතයේ බලපෑම අපේ ගීතවලට ඒ තරමටම ලැබුණාද කියන්න බෑ. දකුණු ඉන්දියාවේ ප්‍රධාන සංගීත රටාව වෙන්නේ කර්ණාටක සංගීතය. කර්ණාටක සංගීතය ඇසුරෙන් නිර්මාණය වුණ අපේ ගීත නැතුවාම නෙවෙයි. අද අපි රස විඳින්නට තෝරාගත්ත ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ කර්ණාටක සංගීත රටාවට. ඒ හැඩරු ඇතුව පද රචනයට ගොනු කරගත්ත නිමිත්තයි ඒකට හේතුව. ඔහු දෙමළ යුවතියකට පෙම්බඳින සිංහල තරුණයෙක්. ඔහු ඇයව අමතන්නේ ඇයට හුරු ගායනා ශෛලියෙන්. ඇය තංගමිනි. තංගමිනි ලිව්වේ වසන්ත කුමාර කොබවක ප්‍රවීණ ගීත නිබන්ධකයාණන්. බස්වහරේදී කතා කරන වචන අපූර්වට යොදාගෙන තියෙන්නේ කාටවත් ආගන්තුක බවක් නොදැනෙන්න. සින්න වෙයිද, මන්දා, ඇන්න යයිද, හේඩාවේ, නැති වේවි. ඒ යොදාගත් වචන ඇන්න යනවා උඩරට පළාත්වල අය කතා කරනකොට කියන වචනයක්. අරගෙන යනවා කියන්නේ ඒකම තමයි. හේඩාව වෙරළබඩායගේ මුවග රැඳෙන වචනයක්. මාළු දැල්ලා දින තැනට හේඩාව කියලා කියනවා. සිදු යනුවෙන් පොතපතේ ලියවිලා තියෙන මුහුදට වැල්ල අපි කතා කරන භාෂාවට එකුණු වචනයක්. මේ දේවල් ගලපගෙන වසන්ත කුමාර කොබවකයන් ලියන්නේ අපූරු අදහස් පෙළක්. තනියෙන් ගමන් යන්න එපා. කනේ කඩුක්කන් සද්ද ඇහුනොත් නුඹ රහසේ මා හමුවන්නට එන ගමන් නවතාවි රහේ උදවිය. කඩුක්කන් සද්ද නිසා නුඹ ඔවුන්ගේ ඇසට අසු වේවි. කඩුක්කන් සද්දෙන් නුඹ අයිති රහේ ගැන ඔවුන්ට ඇස්සරේවි. ඒ ඇස් උඹගේ රහස් ගමන් නවත්වාවි. එයින් ලැබෙන ලතවුල් මටයි, කඳුළු නුඹටයි. මුහුදු වෙරළි පුරුදු විදියට මගේ සිනහ නොදැකීමෙන් නුඹේ සිතෙන් මා ගැන මතකය නැති වෙලා යාවි. නුඹ වෙනතක යාවි. එදාට කඳුලැල් මටයි තංගමනියේ. නුඹ මට සින්න වෙයිද, නැත්නම් වෙනකෙකු ඇන්න යයිද? මේ පද පෙළට තනුවක් නිර්මාණය කරලා සංගීතය මුසුකලේ HM ජයවර්ධන, ප්‍රවීණ සංගීතවේදියාණන්. ගීතයට තාලය පුරන්නට ජයවර්ධනයන් යොදාගන්නේ කෝවිල්වල වාදනය කරන මෘදංගය. පෙරවැයුම්, අතුරුවැයුම්, වයලීන වලින් බටනලාවකින් සහ ගිටාරයෙන් වැයෙන්නේ කර්ණාටක සංගීතයේ ශෛලියට. ඒ ශෛලියටම නිර්මාණය වුණ තනුව ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ, ප්‍රවීණ ගායන ශිල්පියාණන්. මන්දා, යාද වගේ වචන ගායනා කරන විට සුනිලුත් අපූර්වට මේ කර්ණාටක ශෛලියට අනුගත වෙනවා. මේ ගායන ශෛලිය හොඳින්ම ඉස්මතු වෙන්නේ ලතැවුල් මට, කඳුළු නුඹට, කඳුළැල් මට, නුඹ වෙනතක පද ගායනාවේදී.

පෙම්වත් තරුණයාගේ හිතේ ඇතිවන චකිතය නිසා වෙන සැලීම මේ ගායනාවලින් අගයට පෙන්වනවා. ඒ තමන්ගේ ගැඹුරු ලයාන්විත හඬ අගයට ලෙලවමින් කඩුක්කන් සද්දෙන් නොදුටු කලේ පදාකට බටනලා වෙනුත් කලින් කියපු පද ගායනාතර වයලීනේනුත් මේ කර්ණාටක ගායන වගේම වාදන ශෛලිය ඉහළ නංවනවා. ජාතීන් අතර සමගිය වැඩි දියුණු කරන මේ වගේ කලා නිර්මාණ සදාකාලික අගයක් සිංහල සංගීත ශාස්ත්‍රයට මුසු කරනවා. ගීරස නිම්නේ පිටපත සිසිර දිසානායක සම්පාදනය කොට ඉදිරිපත් කළ මම උදය ගෝවින්නේ.

0: රේඩියෝ තුනිය 2026 3ZZZ මෙය ඔබේ ගුවන්විදුලි නාලිකාවයි. ඔබේ හඬ, ඔබේ පණිවිඩය, ඔබේ ප්‍රජාව. වසර ගණනාවක් පුරා 3ZZZ ගුවන්විදුලි සේවය ලෝ පුරා විසිරී තිබෙන විවිධ ප්‍රදේශවලින් සංගීතය, දැනුම සහ ජන හඬ ඔබ වෙත ගෙනෙන ලදී. 92.3 FM ඔස්සේ මෙල්බන් නුවර සිට ප්‍රජා ගුවන්විදුලියක් ප්‍රජාවකගේ සහභාගීත්වයෙන් තොරව පවතිනක් නොවේ. මේ ඔබේ හඬ ලෝට ඇසෙන්නට සැලසීමේ වාරයයි. අදම 3ZZZ රේඩියෝ තුන් වැඩසටහනට සහාය වන්න. එමගින් විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව අඛණ්ඩව දේශීව සහ සාර්ථකව පවත්වාගෙන යාමට දායක වන්න. මන්ද ඔබ පරිත්‍යාග කර සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරඟ ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94.15.19.23 අංකය අමතන්න. සම්බන්ධ විසිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජා ගුවන්විදුලි සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකයේ ඔබ වෙත සමීප කරයි.
1: ගීතේ ගායනය උරේෂා රවිහාරි, පද රචනයේ චන්ද ජයනාත්, සංගීතේ සරත් අල්විස්.

අදත් අපට ලැබෙන ගුවන් කාලය මෙතකින් නිමවට පත්වෙනවා. අද වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී මාත් සමඟ සම්බන්ධ වුණා මහේන්ද්‍ර කාලිමුදලි, දසුන් ගදමන්, උදේ ගෝවින්න, ජයන්ත අමතුංග, විජේ කරුණාසේන, සිසිල දිසානායක, රෝහණ කරුණාරත්න, ආනන්ද කොල්රත්න, නිරූපා කොල්රත්න, දෙවුනි ආටිගල සමඟ ධනේශ්වරි ආටිගල. ඉතින් ඉලබෙන සතිය සුවදායක සතියකට අසිරිපතමින් ඔබින් සමඟ යන මම වෙනසටනේ සම්පාදක විල්ප්‍රඩ් ශිරිවර්ධන. I go on, once an hour.